얘기해봐야지 뭐. 그리고 우리 시리 시니 일본 가던 시래니 왜 우리들이 라스코 차와이 àmọ́ àní dákẹ́ ni o àní yé máa kẹ́gbàjáre sí àwọn tó wà ní abala ìka kọ̀ọ̀kan.